ලුංජත මුංජත මෝනජත තර අංක කෞමර්ණා තාසේ සේවියලේ රාමනා රස්නා රාම නාම හිත ජාතේ කහා කර ජමනා රහව ආගම නිර්ගම ජෝතික ජානේ බෝ බෝ ව්‍යාකරණා පංත මන්ත්‍ර සබ ඖෂද ජානේ අංක කෞමර්ණා රාජ පෝග අර ඡත්‍ර සිංහාසන බෝ සුන්දර රමනා පාන කපූර සෝබාසක චන්දන අන්ත තව මරණා වේද පුරාණ සිමරත සබ ખોජේ කහූ නා උබරනා කහ කබීර ඉඔ රාමේ ජම්පෝ මේට ජනම මරණා ආසා ෆීල් රබාබී බල්ද පඛාවජේ කව්වා තාල් බජාවේ පෙර චෝලනා ගදා නාචේ පෛසා පගත කරාවේ රාජා රාම